0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගාහර්ට්ස්
1: දෙන් ඉنسانගේ ෂුඌර්තක ඛයාලුත අන ඉنسانක වාසල් කොද්දේ එම්මේ අසරුගද වසීලතකි දු මාලුමාත එකියකි හුනර්තක තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දූ එහෙන්කමුන් ආයිලායා මුජතමාවගේ හමජෙහුමා කුරි එරුමක් බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකී දූ හම එහෙම්මෙ ආයිලායා මුජතමාවගා දෙකොළෙරිකමා ෆිතුන ෆසාද උපෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දූ මිකංකං මිහෙන් හුරුමායිකු මුස්ලිමුන් දුලුගේ බේනු හේගොතුගා හිෆුමෂා එවෙස් නුරංගලු මක්සදෙග්ගා දුලුගේ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අළුවාෆ ආඛිරත් දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුඅ්මිනුන්ගේ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැ තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුළුගෙ බේනුම් කුරුම වනී අංගවාෆා رسول الله صلى الله عليه وسلم ارشاد دبوا فاوا غوتوغا مسلمكو اچبونا نما بونام واني هيو باه بونه وينن نما اچ نوبونه هانو هورون ما مولو حكمت تريكو ايناگه کوڑا داري فولا دين نصيحتيگا بونه فاوا كما ريوا كوري فاوي تيبا ميهكا جدلو كوگين بالي بيدانه ايكمكو හනුහුරෙගෙන් බයියෙන් නුවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුමක් වුරේ එහෙන් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශේ ෆහෙ බුනෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරන් ජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන්.

0: දිවිහි රාජ්‍යයගේ මිනිවන් දුවස්
1: 26 ජූලයි.
0: අහරුමෙන්ගේ මිනිවන් මිබින් අහරුමෙන්න එබ මුහාතප් කුරේ

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හම්මේ කණේ නොදිහයක මෙගහට්ස් තිවේ.

0: ගඩින් මිහාර් මෙවැනි අංගලි තිරිස් අම්මිනිටින් අෆ්නෝදයක මෙගහට් සිවෙ එෆ්එම් මිගටිග කුරෙමිගින්දා රාජ්‍ය හෙඳුනා මේ ෂෝ නුවකටි තිරිහා හමයක් කුරිය දාන ෂෝක බෑවරුවන් බෙන්ව ෆරැත්තකුන් මෙසෙජ් කුරමුන් ගෙන්දානී පිස්එම් එයා මෙදුවරි කොටි එෆ්එම් 91 මි පේජ දැන් කුරෙන් ස්වාහ කුරිකොතා රාජ්‍ය හෙඳුනාගේ ෂෝතක් කුරෙමි ගෙන්දනී හැම කොම්මෙ දුවහකො සමතෆාත් එකී සෙග්මෙන්ට් තකාවෙස් එකුක අද මෙයකි දුවහී දිරුම බේනුවාන් ފަދަ މަޢުލޫމާތު ތަކާވެސް އެކުގެ މި ޝޯ ކުރިއަށް މި ގެންދަނީ މި ހަމަ ކޮންމެ ދުވަހެއްގެވެސް ހަމަ އަށްގަޑި ފަނަރަ ނުވަގަޑި ތިރީހަ ކުރިއަށް ގެންދާ ޝޯއެއް ދެން މިއަދަށް ޚާއްޞަ ބައިތަކުގެ ތެރެއް މި ގެނެސްދެނީ ޑިކްޝަނަރި މި ބައި
1: ޑިކްޝަނަރީ ޑިކްޝަނަރީ
2: السلام علیکم ڈکشنری میں بیک ارگن میں ہیمنال دینی انگریزی لفظ کا اے لفظ کے دیو ہیمانیا اے لفظ ہن ہدا فوا انگریزی جملے کا اے جملے کے دیو ہیمانا
3: daring means to expose oneself to danger more than required by good sense. In this sense it implies fearlessness in courting danger.
4: ކަމެއް ކުރުމަށް ކެރުން ނުވަތަ ކަމަކާ ކެރިގެން ކުރިމަތިލުން.
3: He was a daring reporter who uncovered every truth no matter how ugly it turned out.
4: މޮއިނަކީ ދަތި އުނދަގޫ ޙާލަތަކުގައިވެސް އޭނާގެ ވާހަކަތައް މީހުންނަށް ފޯރުކޮށްދިނުމަށް މަސައްކަތް ކުރާ ކެރޭ ޖަރނަލިސްޓެއް.
3: Driven means determined to succeed or highly energetic and motivated.
4: ކަމެއް ޙާސިލް ކުރުމަށް ގަދާޅާ މަސައްކަތް ކުރުން.
3: Successful people are usually driven.
4: ކާމިޔާބު މީހުންނަކީ އެކަން ޙާސިލް ކުރުމަށް ގަދާޅާ މަސައްކަތް ކުރާ ބައެއް.
3: Diligent means actively engaged or occupied.
4: މުރާލި.
3: She was a diligent student in pursuit of a degree in theoretical physics.
4: ಮೈಸಮ್ಮಕೀ ಥಿಯರಿಟಿಕಲ್ ಫಿಸಿಕ್ಸಿನ್ ಡಿಗ್ರಿಯ ಕಿಯವುಮುಗ ವರ ಮುರಾಲಿ ಕುಜ್ಜೆ
2: ಡಿಕ್ಷನರಿ ಮಿಬ್ಯಾಗ ಮೇದು ಹಿಮನಾಲ್ ದಿನ್ ಬಸ್ತಹಕಿ ಡ್ಯಾರಿಂಗ್ ಖೇರುಂ ಡ್ರಿವನ್ ಕಮಿಂಗ್ ಹಾಸಿಲ್ ಕುರುಮ ಗದಾಳ ಮಸಿಕೆ ಕುರುಂ ಡಿಲಿಜೆಂಟ್ ಮುರಾಲಿ
1: ಡಿಕ್ಷನರಿ Dictionary.
5: Divay FM. No di hai kya mega?
6: Danta ka buli pavi. Kya mo three?
7: Papa, roe aath is kuriye.
8: No di hai kya mega? Divay FM ke me hai.
9: By lavata ko miss pani.
10: Telephone filmer no ne kya hamam.
5: Divay ke monifu hai filmer dinomuga abadus.

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේකනී නොදිහයක මෙගහට්ස් තිවේ එෆෙමෝ.

0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: දිවෙහි FM දිවෙහි නායකු
1: දිවෙහි FM නුවදිහ 1 MHz
2: MFS
3: මොනිෆෝයි ෆිලෝම්ගේ දායරා එම්මෙ තාසකෝ

මේ ෂෝයින් දෙම්වස් වෙනුනී මායුස්කමේ මෂූර් පොප් ලවකියුන් තෙරියා මෙඩෝනාගේ ලව ඈරු සපෝටරුන් තිබී වානුවාණේගි මෙඩෝනාවී කුන්තාකුතෝ බලන් එඟුණු ගොතුගා ඒනගේ හුෂර්ම්ගේ ෆුරතම නෝධියා සිකුන්තකී කුරින් රෙකෝඩ් කොෆවා බයි ලයිව් කොෆ් වෙනුනී එම්මේ විහිවරක සිකුන්දු

0: නුවත උඩුතකායි බිං හෙද්දවි අධිතිය බෑ මීහුන්නට්ටකා උඩුම් වාරේෆෙම් වෙස්සෙවි රස්කලාගෙහියේ ෆහෙ රීතිකමායි හිෆසේහ කමුම් ෆුරිගෙම්වා බගීචාත තිමන් රස්කලාන්ගෙ එෆෙනුම් ෆෙළුවීමේ එ බගීචාගෙ ගස්ත ෆෙළුවුමකි තිය බෑ මීහුන්න කොළදාන වෙගෙම්වාන කමෙන් වූනේ අල්ලාහ්වා එකුගා එහෙන් ඉලාහකු වේහෙයි අධිකීත එවරෙන්නේ හක්කුන් එක්කිබාවා බයිකෙ
1: දිවෙහිFM දිවෙහින් නායකු නොමදිය එක මෙගහර්ට්ස්.

ලෝබිවා දරින්නේ. මිනිමන් දෝගේ මෙන්දුර එක ජැහැර හමේ කණේ නොදිහයක මෙගහට්ස් තිබේ FM.

0: 노비와 달인이 인트사로 건너봐.
1: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි FMම ටියුන් කොඳම්.

0: කලේගෆාන විදාළවාශ අබ්බෝහම් මෙනුයි උඩුතකායි බිමගාවා එකකවවෙස් ගයභගාවා කමෙන් නේගේනෙතෙ. අදි එවරෙන් අලුන් දිරුවා මහ්ෂර ෆොනුවා හොෂී කොන් ඉරකුන්කං එවරෙන්නක නොම එගේමේ.
1: දිවහිෙසම් දිවහින් නායකු නොමදිහ එකෙන් මෙගහටස්
2: අලිනෝර්.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: दिव्य राज्य के मिनिमम दिवस
1: 26 जुलाई।
2: වස් විදුවාදම නුවදිහ එකෙන් මෙගහට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්ම
3: අහරගෙ මෙහිතාමතකුන් සලාමෙවානි කොන් දුවාහකුම් මාසිී අහරෙන් දූකොල්ලානි කොන් ඉරකුන්

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හම්මේ කනේ නොදිහයක මෙගහට්ස් තිවේ FM.

ලෝබිවා දරන්නේ. මිනිවන් දෝග මෙන්දුර එකෙච්ච හැර හම්මේ කනේ නොදිහයකම එක හටස් තිවේ.

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හම්මේ කනේ නොදිහයක මෙගහට්ස් තිබේ FM.

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේකනේ නොදිහයක මෙගහට්ස් තිවේ FM.

0: Game On!
1: ගේම මිහතාගේ ෝග සාන මී නිසාන හි සබර කියන දනි යාර නම කෑර කොල්ලා හාවර ජන්ගේ වර රඟල කුරියත්ති දනියද මහාවර කෑර කොල්ලාන දෙම තිෙම පහු මසෙක්කේ හගේ ගතුව
2: මසලන්න
1: තයියාරු
2: තයියාරු
1: ලව කියන්ත
2: කොම සොරක ගේග කිය
1: කාරෝකේගක් එහෙම ජවානයම ලවේ කියලම ලවේ කියලම ලවේ කියල් දෙෙන්ම ජහෙන ගේ ශහුදන දිහ බස් එක මීගේ බෑන් වගුතෙ මානයකි සානීය ලිබේනී කොම්ම ලවේ කියන් ෆස් සිකුන්ත ෆස් සිකුන්තු තෙරේක ෆශන් ජහෙන
2: අමල්ලකතු ලව දක් කියන්
1: නු නොහම හරි ලවත බස්තකෙ දේනගේ ශහු දිනීම කොල්ද දෙමිකමකි ඒ බස් හිමනේ ගොත ලව කියන් ජහෙන රු මිසාක ශහු බොන දාන ෆිනිිෆෙනේ ಮುಳಿಮ ದೇಂಗ ಹಮಾನ್ನ ಬೋಲಂಗನ್ನ ಫುರ್ತಮಲವ
2: ಓಕೆ ವಸಲೈನ
1: ಸಾಫೆ ಜದ ಐಡಿಯಾ ಗೆಟ್ ವೆಚ್ಚ ದ
2: ಐಡಿಯಾ ಗೆಟ್ ವೆಚ್ಚ ಕಮ ಬಸಲೈ ಕೆ ಕೊಲ್ಲಿಯ ಕಾಪಣಿ ಮೈ ಇನ್ನಾಣಿ ಕೊಲ್ಲವೈ ಪೈ ಕಿಯಾಣಿ
1: ಫಸೇ ವಾಣು ಉದುಂಗ ಮಸಕತೆ ನುದೇನ ಸಾಣಿ ಶೌ ಬಲಲ ಫಿವೆತೆ ಶೌ ಉದುಂಗ ಮಸಕತೆ ದೇನೇನೆ ಉದೇನ ಮೆ
2: ಓಕೆ ಓಕೆ
1: ಏಮ್ ಮೆ ಮಹಿಂಗ ಫಶ ಮತೈ ಯಾರ್ ದೋ ದಿಹ ಬಸ್ ಫಶಾಣ ಮೆ ಫುರ್ತಮ ಬಸ್ ಲೋಬಿ
2: ಲೋಬಿ ಲೋಬಿ ರಂಕೊಳಾ ಮಡು ಮಡೋ ಕಾರಿಯಂ ಆಸ್ಬ
1: ಬರಾವ ರಂಗಳಿ ತಿವರ ಕೊದ್ದನ ಕೋ ಶಾಹು ಹಂಗೆ ಹಿಂಗೆ ಅವರು ಕೊದ್ದನ ಕೊ ನಿಮ್ಮನೆ ತೈ ಅಲ್ದ ಸೊ ಏಕತಿ ಫಾಸ್ವಿ
2: ಓಕೆ
1: ಲೋ
2: ಲೋಲಾ ಲೋ ದೀಪಾವಾ ಗೊತ್ತುಂದೆ ಮಗೆ ಜಾಣು ದೇಣ ಫಿದಾವಾ ಶಮಿ ಹುರಿ ತಿಚ್ಚ ಸುಬಾತುಕ
1: ಬರಾವರು ವಾರೆ
2: ವಾರೆಗೆ ಪರಿ ತೆಮಿ ತೆಮಿಯ ಹುರಿ
3: ಮಿಹಿಸಾ ಬಂಗಿಂಗೆ
1: ಹೆಂಗೆ ಇವರ ಕಿಯಬೇಕು ಓಕೆ ಶವು ಲವ ಗೆಟುವಂಜ ಏನು ಮಾಡಿ ಯಾರು ರೋಂಗ್ ರುಯಿಂಗ್ ರುಯಿಮಾ ಗುಳು ಹುರಿ ಕೊಮ್ಮೆ ಲವೆ
2: ರೋಮಿ ಹೇ

0: කරෝකෙන් නොනද නොකෙම දෙගන්න ලොවම් බාරත් එකස් බෑරිවාම ඕකේ හිනිතුන් හීලුන් හිනිතුන් මුඩුමාගුලුන් හොරේ
1: හිනිතුන් මාගිස්ලාරොවුන් දෙන්නේ නබයනෝ සිංගේ
0: හිනිතුන් වෙලාශේ කලයි ලාවතික් බරාබර් පරි
1: පරි පරි පරි පරි පරි
0: බබු තු හැමවෙ දැන් හුරේත වාරයේ පරිවේ සම්පාරි කියන තදෝ ඕකේ දෙන්ගින් බස් තයාර කාලි
1: කාලි කාලි කාලි කාලි කාලි
0: කාලි ලොගු තමයි කාලි රවේ ගවා ජාදු හේ එවස්ලවේ
1: නොසිංගේ තිලෝගේ
0: වරෙන් දෙර ඕකේ කුරංගි
1: කුරංගි දලෝ ෆෙනිසි හිෆා හැරම් වැහුරීමේ මගු ඔලිෆා
0: මගු ඔලිෆා හොතේ නගර ඕකේ දොරුෆේ
1: දොරුෆතේ හින්දිල වෙකෙන්ද
0: මගු තමයි හිටු
1: සාම්නේ වලි කෙ
0: හිටු ගා දොරුෆේ හුල් වාලදී ඒක තේලවා
1: නෝ
0: බලාලෙන බජෙන්ගේ නෝ වර රංගල ගෝහෙන්නු වර රංගල තීදනි එම්මේ ෆහු එම්මේ ෆහු අසරු
1: තිය අසර රසර ලොලු
0: නාචා වරම් බරාබර එම්ම දෙබස් ජානක තිනුවෙ දැන් මේ හරු මේ ශෞවිත මේ අසු කින බෂහු මේ ආමුකො මේ බෑග එනස් තේර මිහින් කියා බස්තුක වරන් එක් ගොතක හුන්නානි හුරි හැම්මෙන් කියා දවත එකම සානි තාපතු ලවත කි කැෆේ වර ලවාඩු හාවලන්ත
1: මෙන්දුරු ෆස් අඩු හවරගේ
0: මෙන්දුරු ෆස් බලන් ටීවී ගන්නේර එම් මේ කමුදනි කොංකා ලවතකේ දිවේ හින්දි ඉංග්‍රීසි
1: ගිනම් බෙලනි හින්දි ලව දැන් ෆේවරට් සිංගල් කිනේ හකක් කරවිම්ම වා එකම දිවේ හිකේ සූර්ය වරගින ලවත ලෙම්බෑතු තවර රීති ලවත එල් එකහල ලව වරගින අඩු මිසාලක එල් ලව මිසාලක ඉන්ද ත උඩුන් එම් මෙතරි මදු වේස් ෆරගින් ගදුවානේ හේ එම් මෙම් බුනනි එතරින තකස් කාකා කීන් හේ වර ami fekta gule kala lemba ta do ege hunna ege tan hunna lemba ege tan hunna lavala vare riti
0: ehme me kala ta boda kam ne ehme lave saaniya riti wani lave gelen riti wema kiya miha it doesn't matter
1: a len riti wema lave riti do saaniya
0: mi fahu ge tari hoga den dive lave to ge tere nuniya dive fanna nu ge tere emme kambura lave kyun tere ki ko ba
1: දිවෙහි ෆන්නානුන්ගේ තෙරෙන් අසල දිවෙහි ලව වරන් හම නුබ්බෙලේගේ එහෙම ශලබිය දැන් කමුද
0: ශලබි කමුද ශලබි ගෙම්මේ ෆහුන් අඩුව හාලව නෝනිය මේ ෆහුගේ තාරිහිගේ සෙම් මේ රීති විලව එක කොබ
1: මේකට ඊක වරන් උඳගු වර වර වර තුසිච්ච ලව තංගණකින් අඩු නා හතද මේ මුබාරත්‍රේ ගොළු මයිකුස් දැන් කොන් ලව එකේ බුණාණි වෙස්
0: ನಾ ದೇಹ ಮಸಲೇ ನೋಡ ಶಲಭಿಗೆ ಲವೇ ಹಾಲ್ ಮೇಲೆ ಜಹಾಲ ಪದ್ದು ಕೊಲ್ಲ

0: Why did you leave me?
1: Why did you betray your own heart?
2: මේ ෆිල්ම් එකේ කැතරින්නා හීත්ක්ලිෆ්ගේ දෙමෙදු ගොන්නා නාකාමියා බදී නෆ්සානි ගොතුන් බාරුකද ලෝබීගේ කුළුම්ගේ මච්චා බිනායිෆ්වා වාහකේ ඩයරෙක්ටර් ෆෙනල් වණී මේ ගොතික් වාහක ආදාගේ තාරීඛී ෆිල්මකව වරේ බොඩ ඉහුසාස්තකා නුතනවස්කම ෆුරිකෙන්වා වයිබ්ස් බේස්ඩ් තජ්‍රිබායක බදල් කොල්ලාෆා ෆිල්ම්ගේ දක්වා තෙනි හැමේකනි ලොයි බෙන්නුන් ඒකේ බදලුග එකකොණිකකන් ඔන්න බදලු හිෆුමුගේ රූහා අමිල නෆ්සු හලාකු කොල්ලාෆදා වරුගද ජස්බාත්තකේ මේ ෆිල්මුන් දක්වා දේ
3: I'm sure you know why Isabella has savaged my poor doll. It is because she is quite besotted with you.
1: Indeed, I had not noticed.
3: You know she is.
1: But now that you bring it to my attention, she is pretty.
3: Heathcliff.
1: And rich. She's not been shy about the inheritance settled upon her once she marries. And she likes me, you say.
3: Why don't we ask her? For I'm quite certain she's hovering by the door listening to us.

0: නොදී එක මෙගහට්ස් දිවෙහි එක්ක අබදුවස් එම්ම ගාත.
1: රීති අබදුවස් රීති.

0: නුවදියේ මෙගහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග
1: රීඩ් අපතු වෙස්ලීඩ්

හමකශවරුන් මරුවෙෆාතිබේ මීහුන්න කලේගෙ ෆානකං අඩෙන් නීවෙවේනෙතෙ. අදි බීරු මීහුන්න එවරම් ෆුරගස්දී දාහිදු කලේගෙ ෆානු ගොවා ලව්වා අඩෙන් නීවෙවේනෙතෙ.